facebook.com/lankaradio facebook site facebook.com/lankaradio අපේ facebook ලිපිනේ මතක් ගන්න facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ facebook පිටුවට ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.com info@lankaradio.lk උන්සර email address loud@info@lankaradio.lk Sie können uns schreiben. So, nächster Lied ist, gibt Lieder, die genau diesen Moment treffen, in dem das Herz schwer ist und die Gedanken nicht zur Ruhe kommen. Nodaka Inna Bae ist eine dieser Stücke. Ruan Hetiarati singt hier mit einer Wärme und Tiefe, die sofort berührt. Milan Gita, Ruan Hetiarati, Janapritam Gita, etama. නොදක ඉන්න බෑ ඔහුගේ ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතේ තමා නොදක ඉන්න බෑ අපි දැන් සූදානම් වෙනවා ඒ ගීතේ වාදනය කරන්න මෙන්න නොදක ඉන්න බෑ

తోటి కటాండ అప్పటి మతకాయ చూడమానికే బలాల యనవమే అపి డెస్మన్ సిల్లో అపే అతను నొసిటే తోగే ඉතාමත් හඬබර ගීතවලට නැත්තම් බයිලාවලට අපිට පුළුවන් සමන් දෙන්න තවමත් වසර ගණනාවක් ගියත් ඒ ගීත අමතක නොවන ගීත බවට පත්වලා හමාරයි අපි දැන් සමන් දෙමු තවත් ඔහුගේ ජනප්‍රිය ගීතයකට චූඩමාණිකේ බලාලා යනවා මේ අපි මේ චූඩමාණිකේ ඉනරන් විය උන් ඩෙස්මන් ද සිල්වා ආයන ස්ටිම ෆොල ලේබන් ෆ්‍රොයිඩ උන් බයිලා රිතම් මූස් අවු වෙන්නේ නිස්මේ දායිස් බ්ලයිප් Seine Musik lebendig und bringt uns immer wieder zum Lächeln. Hier ist Chudamanike mit Desmond de Silva.

මීළඟ මාස සූදානම් කළා තවත් ලස්සන ගීත මේ ගීතේ ගායනය කරන්නේ සුරේස් ගමගේ ඉතාමත් ලස්සන ගීත මේ ගීතේ ඇතුළත් වුණා ස්වීට් ඒන්ජල් කියන චිත්‍රපටයට මිත් සිහින මනමාලි බ්‍රින්ක් උන්ස් සුරේස් ගමගේ ආයනම් සෝංග් ෆෝල සාත්ලිස්කයි උන් ට්‍රොමිස රොමැන්ටික් ది మెలోడీ ట్రేక్ దీస్ అ బెసొందర ఫిల్మ్ అటమోస్ఫేర్ ది హ్యాసున్ ఇనరుంగన్ మిటైనాందర పబిండ హియర్ ఇస్ సీన మనమాలి హౌస్ స్వీట్ ఏంజల్ ఉన్ సురేష్ గమగే

මට පෙර මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි අදටත් මේ ගීතය ඉතාමත්ම ජනප්‍රියයි. යොහානි තමයි මේ ගීතය ගායනය කරන්නේ. ඉතාමත් ප්‍රසිද්ධ වුණේ මේ ගීතය නිසා. අපි සමන්දුමු ඒ ගීතයට මැණිකේ මගේ හිතේ. Mit Manike Mage Hite vom Johannes einen Song geschaffen, der weit über Sri Lanka hinaus Herzen berührt. Ihre samte Stimme und der hypnotische Rhythmus machen den Titel zu einem Welthit. Ein Lied, das Gefühl weckt und sofort hängen bleibt. Hier ist Manike Mage Hite.

මීළඟට අපි සූදානම් කළා තවත් ලස්සන ගීතයක්. ඒ තමයි සරම. සරම ගීතේ මීට වසර දෙකකට පමණ පෙර තමයි ගුවන්ගත වුණේ. සරම කියන්නේ ගැන අපි අලුතෙන් සිංහලෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගීතේ ගායනය කරනවා රජීව් සෙබස්තියන්, ඩෙස්මන්ද සිල්වා, සුනිල් පෙරේරා සමඟ ඇනස්ලි මාල්වැන්න. මේ ගීතේ ඉතාමත්ම ලස්සන ගීතයක්. මේ ගීතේ පදමාලාව ලියා තිබෙන්නේ රජීව් සෙබස්තියන් විසින්. අපි සමන්දමු ඒ ගීතයට. ඊට පෙර මා කැමති මේ ගීතය ගැන ජර්මන් වලින් යමක් කියන්න. සරම ඉස් මෙයාලස් නෝ අයින් සෝන්. ඒ ඉස් අයින් ස්ටුක් කුල්ටුව අයින් අවුගන් සිංක් වින්කන් අයින් මියසිකාලිස ෆෙස්ට්. When Rajiv Sebastian, Desmond Silva, Sunil Pereira und Anasri Malvenna zusammen kommen, entsteht diese besondere Mischung aus Humor, Rhythmus und echter Sri Lankese Lebensfreude. Der Titel spielt auf die traditionelle Sarama-Kleidung an, lockere, bequemes Kleidungsstücke, das ist in vielen asiatischen Ländern getragen wird. Es steht für alle Tag, ein für Leichtigkeit, für das einfache Leben und genau diese Gefühle fängt der Song ein. Ein bisschen Spaß, ein bisschen Nostalgie und ganz viele Charme. Auch wenn einige der Künstler nicht mehr unter uns sind, bleibt diese Musik lebendig. Sarama erinnern uns daran, wie viel Freude sie uns geschenkt haben. Hier ist euch Sarama.

0: සරම අඳින කෙනයි දන්නේ සරමෙක් පහසු වේ තරම
1: සතුපාට හද ගැස්ම බ්‍රිංගම් කියන්නේ අසන්ති මදුවාරි සමග හන සම්පා කියන ලස්සන ගීතයක් මේ ගීතේ මුලින්ම ගායනා කරේ අසන්ති අපි දැන් සම්බන්ධමු ඒ ගීතයට අසන්ති සමග රතුපාට හද ගැස්ම මිත් රතුපාට හද ගැස්ම බ්‍රිංගන්නේ අසන්ති මදාවි උන් හන සම්පා අයින මොඩර්න ක්‍රාෆ්ට්වල සෝංෆොල ගෙපුල උන් වයිබ්ලිස එනර්ජි Die Mischung aus sanften Vocals und starkem Beat schafft diesen besonderen Moment, der sofort ins Herz geht. Hier ist Ratupata Hadagasma.

අපිට ගායකයන් අතර භාතිය සන්තෝෂ් ඉතාමත්ම ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් මේගොල්ලුන්ගේ මේ ගීතේ ඉතාමත් ජනප්‍රිය වුණ ලම්බැන්දි කොමලියේ මේ ගීතේ ගායනය කරන රන්දිර් සමග එකතු වෙලා ඉතාමත් හොඳ මික්ස් එකක් කියලා කිව්වොත් හරියටම හරි අපිට පුළුවන් මේ ගීතයට දැන් සමන් දෙන්න මේ භාතිය සහ සන්තෝෂ් සමග රන්දිර් mit Lambendi Komelie bringen Bhatia und Santos gemeinsam mit Randir diesen besonderen Mix aus moderner Energie und sanfter Romantik. Ein Song, der sofort Wärme ausstrahlt und typische BNS-Magie trägt. Die seit Jahren Sri Lankas Musik prägt, hier ist Lambendi Komelie mit BNS.

මීළඟ ගීතේ සෙරප්පුව ගැන කියන්නේ ඉතාම ජනප්‍රිය ගායක කණ්ඩායමක් කියලා කිව්වත් හරියට හරි ෆන්කි ඩර්ට් සෑන්ල් මදුමංගේ සමග මුරාඩ් ඌවේස්. මේ ගීතය මේ තුන්දෙනා ඉතා ලස්සනට කියනවා. ඒ වගේ මේ ගීතයේ තාලය වගේම ඉතාමත් ලස්සන ගීතයක් කියලා කිව්වොත් හරියට හරි සෙරප්පුව බ්‍රින්ක් දීස මොඩර්න ප්‍රෙෂන් උන් එනගීගේ ලාඩන සවුන් මිට් දෙන් ෆන්කි ඩර්ට් සනාල් මදුමගේ සහ උන් මුසාඩ් හුයිස් පර්ෆෙක්ට් මිටයි නන්දර පබින්ඩන් අයින් සෝන් පොල රිදමුස් හුමෝ උන් උන්බනාන් ෆ්ලයා ඌබානම් යුග ලො මුසේන පවෙක් හේස් සෙරප්පුව.

කංචන අනුරාධ කියන්නේ නැගී එන ගායිකාවක්. ඒ වගේම ගේ ගීත සියල්ලම වගේ ඉතාමත් ආදරෙන් අපේ රසිකයන් වන්ද ගන්නවා. ඒ වගේම තමයි රසික ඇගේ ගීතවලට තියෙන අලුත්ම හැඟීමක් නිසා නවතම ගීත කලාවක් කියලා කියන්න පුළුවන්. Mit Opada singt uns Kanchana Anuradhi einen Song voller Gefühle und stille Stärke. Ihre warme Stimme trägt diese besondere Mischung aus Hoffnung und Herzschmerzen, die sofort berührt und nachklingt. Hier ist Opada mit Kanchana Anuradhi.

මිලංගීට ගුණදාස කපුගේ ගුණදාස කපුගේ අපෙන් වෙන්ව ගියත් අවුරුදු ගණනාවක් වුණත් ඔහුගේ ගීත ඉතාමත්ම ජනප්‍රිය අදටත් next lead from the ගුණදාස කපුගේ sing the lead bass field and final best lead from them Gansa Stukan

0: lankaradio.lk.
1: මීළඟ ගීතය මා සූදානම් කළා ඔබ වෙනුවෙන් උමාරියාගේ ගීතයක්. ඉතාමත් ජනප්‍රිය ගීතයක්. මේකේ වීඩියෝ එක ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම තමයි next lead from the උමාරියා.